0: අයිබෝවන් සුභ සන්ධ්‍යාවක් වේවා. අදත් මේ සුපුරුදු පරිදි ඔබ හැම දෙනාම එක් වෙලා ඉන්නේ FOEBA ශ්‍රී ලාංකීය කණ්ඩායම විසින් මෙහෙවන බදාදා සඳැල්ල සමගින්. ඉතින් අද කතනේ නම් සහාය වෙනවා මම ගංගි, ඒ වගේම සන්ධ්‍යා, මදු, වෙනදා වගේම කතනෙන් සහ තාක්ෂණික සහාය දෙනවා තිසර. අයිබෝවන් සන්ධ්‍යා, මදු, තිසර.
1: අයිබෝවන් ගංගි.
2: අයිබෝවන්.
0: ඉතින් අපි අද වැඩසටහන පටන් ගන්න කලින් මම හිතුවා මේ දැන් අපිට මේ හොඳටම ඇඟට දැනෙන සීතල ගැන පොඩ්ඩක් කතා කරමු කියලා. ඉතින් මේ දවස්වල ඇත්තටම මේ අර ඇත්තටම වින්ට කියලා අපිට තේරෙනවා නේද? ඉතින් මේ සීතලයි, ඉතින් දැන් අපි දකුණු අර්ධගෝලයේ රටක් විදිහට අපිට මේ අර දෙසැම්බර් වල සීතල නැත්තල කියලා දෙයක් නැහැ. ඉතින් අපිට ගොඩක්ම සීතල දැනෙන්නේ ජූලි මාසේ. ඉතින් ඒ හින්දා මේ මෙහෙ අපි හැමෝම ක්‍රිස්මස් ඉන් ජූලයි කියලා ඉතින් එහෙම අර ක්‍රිස්මස් එක සමරනවා. ඊට අමතරව ඉතින් මේ කාලේ සිඩ්නි, මෙල්බර්න් වගේ සමහර තැන්වලට හිම වැටෙනවා. එතකොට හිම වැටෙන්නේ නැති ප්‍රාන්තවල පැතිවල කට්ටිය ඉතින් ඒ පැතිවලට ගිහිල්ලා ස්කීන්, හිම ක්‍රීඩා ඒ වගේ කරනවා. ඉතින් ඊට අමතරව මේ කාලේ තමයි හොඳම කාලේ කියන්නේ මේ හම්පැක් වේල් වොචින් යන්න.
2: ඉතින් මේ මට මේ අහන්න හිතුණේ අපි මේ වින්ටර් එක ගැන මෙහෙම කතා කරනකොට අපිට නිකන් හිතෙන්නේ නැද්ද කියලා මේ වින්ටර් එක හරියට ඇවිල්ලා නැහැ වගේ ගතියක් තියෙනවා නේද? දෙකෙන් සාමාන්‍යයෙන් වින්ටර් කාලෙට වහින්නේ නැහැ මේ වගේ. දැන් මේ අපි පහුගිය සති කීපයක් අර ගත්තොත් හැමදාම වගේ වහිනවා. ඒ වගේම මේ මම දන්නේ මේ ඕගොල්ලෝ

0: මේක දැක්කද කියලා මේ සාමාන්‍යයෙන් මේ කාලෙට ගොඩක් ගස්වල කොළ හැලෙන කාලයක්. සාමාන්‍යයෙන් ඔය පාරද පැත්ත යනකොට ඒ පාරද පැතිවල වවල තියෙන ගොඩක් ගස්වල කොළ හැලිලා අර දඬු ටික විතරක් ඉතුරු වෙලා තියෙන කාලයක්. හැබැයි මේ අපි නිකන් දැන් පාරේ ගමන් බිමන් යනකොට ඊට වැඩි වෙනස් තත්ත්වයක් තියෙන. ඒ සමහර ගස්වල කොළ හැලිලා තියෙනවා. හැබැයි මේ එහෙම ගොඩක් ගස්වල කොළ හැලිලා නැහැ. අර මේ අපේ මේ අපිට ලැබිලා තියෙන ටිකක් වැඩිපුර වැස්ස නිසා ඒ ගස්වල කොළ පාට සහ ඒ කොළ මේ බොහොම හොඳින් තියෙනවා. ඒ වගේම මේ සාමාන්‍යයෙන් ඔය මේ අපි කියන්නේ අර මේ ඕටම් එකේ හොඳටම ලස්සනටම පේන්නේ ඔය මේපල් ට්‍රී එකේනේ. ඒවා ලස්සනට කහ පාට තැඹිලි පාට වෙලා. ඉතින් ඒ මං හිතනවා දැන් බොහෝ තැන්වල තියෙන මේ මේපල් ට්‍රී වල මේ තාම කහ තැඹිලි පාට මේ රතු පාට එක ඒ කොළ තියෙනවා තාම. ඒ කියන්නේ තාම වින්ටර් එක ඇවිල්ලා නැහැ. ගෝ එනකම් කොළ හැලෙන්න එනකම් බලන් ඉන්නා වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ වගේම වැස්ස ගතිය නිසා මේ සීතලත් යම් කිසි මට්ටමකට තිබුණාට සීතල හැම බොහොම තදින් දැනෙන සීතලක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. කියන්නේ අර හරියට වින්ටර් එක ඇවිල්ලා නැහැ, බාගෙට ඇවිල්ලා වගේ තියෙන ගතියක් තියෙනවා.
1: ඔව් ඉතින් ඒව තමයි ඔස්ට්‍රේලියාව පැත්තේ වගතුග අපේ පැත්තේ. ඉතින් මං හිතුවා මේකත් එක්ක ඊළඟට අපේ මාතෘකාවට යොමු වෙමු කියලා, කට්ටියම පුන පුනා බලා සිටි මාතෘකාවට. ඉතින් මේ ඇත්තටම අපේ මාතෘකාව තමයි 99 බේරීම. ඉතින් සමහර අය කියනවා නිකන් 99.99 බේරුණා කියලා. සමහරු කියනවා සුදු කොඩි පෙනිලා බේරුණා කියලා. සමහරු කියනවා ගොක්කොල පෙනිලා බේරුණා කියලා. ඉතින් මේ හැම එකකින්ම කියන්නේ එක්කෝ මොකක් හරි ස්වභාවික දෙයකින්, නැත්නම් මොකක් හරි අනතුරකින්, එහෙමත් නැත්නම් අපි කියමුකෝ දැන හෝ නොදැන මොකක් හරි වරදකට අහුවෙන්න ගිහිල්ලා, දඩයක් ගන්න ගිහිල්ලා, ඉතින් ඒ වගේ අවස්ථාවකින් බේරිච්ච විදිය. ඉතින් මේ වගේ අවස්ථා මං හිතනවා අපි හැමෝගෙම ජීවිතේ මං ගණන් කරන්න බැරි තරමට ඇති. ඒ වුණාට සමහර ඒවා ඉතින් අර ඇත්තටම අර මොනාද ඒකට කියන්නේ අර හරිම ඩ්‍රමටික් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඉතින් මං හිතුවා ඉස්සෙල්ලම මේ මගේ අත්දැකීම මම බෙදා ගන්නම් කියලා මේ හැමෝමත් එක්ක. ඉතින් මේක ඇත්තටම මේ මම නිකන් ඒ ලෙවල් කරලා ඉන්න කාලේ වෙච්ච දෙයක්. මේ මට ඉතින් ඒ කියන්නේ මට තිබ්බා නිකන් ඉස්සෝ කෑවහම මට නිකන් ආසාත්මිකතා එනවා. අර මම කන්න කැමතිම කෑම ඉස්සෝ එනවා. මේක අර නිකන් දඩුවමක් වගේ, අර නිකන් හරියට අර සින්දුවේ වගේ මම සඳට කැමති බව දැනගෙන ඔබ සඳහා අයින් කරා හසින්. ඒ වගේ මං අර ඉස්සෝ කන්න හොඳටම කැමති. ඒ වුණාට ඒකට ආසාත්මිකතා එනවා. ඉතින් හැබැයි ඒක දරුණුවට තිබ්බේ නැහැ. ඒක නිකන් මේ අර පොඩ්ඩක් නිකන් පළු වගේ ඇවිල්ලා කසලා ඒ වගේ තමයි තිබ්බේ. ඊට පස්සේ කොහොම හරි දැන් අපි හොමිද්දි අපිට නිකන් වෙඩින් එකක් තිබ්බා. ඊට පස්සේ අපි ඒකට ගිහිල්ලා දැන් ඔන්න ඉතින් දැන් ලංකාවේ වෙඩින් එකකට ගියත් අනිවාර්යෙන් සී ෆුඩ් තියෙනවානේ. ඉතින් දැන් හොඳ ඉස්සර ලෙවල් එකක් තිබ්බා. ඉතින් දැන් මං හොඳට බෙදාගෙන කාලා එහෙම ඔහොම දැන් ටිකක් වෙලා යද්දි දැන් මට තේරෙනවා නිකන් මගේ ඔළුව ගිනි ගන්නවා වගේ. ඊට පස්සේ දැන් මං හිතුවා මේ එක්ක මේ මම ඩාන්ස් කරලා හින්දා වෙන්න ඇති එහෙම කියලා. ඊට පස්සේ ටිකක් වෙලා යද්දී අපේ අම්මා ওই මුකද වාගේ මූණ ඔච්චර ඉදිමිලා කියලා. ඊට පස්සේ මම බාත්รูම් එකට ගිහිලා බලද්දී මගේ මූණ හොඳටම ඉදිමිලා. ඊට පස්සේ මං කෝ අම්මේ මේක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි, මේක මට නිකන් ඇලර්ජි එක වැඩි වෙලා වගේ, අපි පොඩ්ඩක් මේ යමුද හොස්පිටල් එකට කියලා. ඊට පස්සේ අපිට එතන වෙඩින් එක ළඟින් තිබ්බ ළඟම ඉස්පිරිතාලේ තමයි මේ කොළඹ මහරෝහල. ඊට පස්සේ ඒකට ගියා. ගිහාම මේ ඊට පස්සේ ඉතින් දැන් ගොඩාක් රෑ වෙලා, දැන් රෑ 12ට විතර කිට්ටු ඇති ඉතින්. ඊට පස්සේ කොහොම හරි මේ ගිහිල්ලා දැන් අපේ අම්ම දැන් විස්තර කරනවා. දැන් මට හරි අමාරුයි. ඊට පස්සේ දැන් විස්තර කරද්දි අපි අමක මෙයාට ඉතින් මෙහෙම ඇලර්ජි තිබිලා තියෙනවා ඉස්සොන්ට. මෙයා මේ වෙඩින් එකේදී ඉස්සෝ කාලා දැන් මේ හොඳටම අමාරුයි. දැන් එතකොට හිටියේ අර මේ අපි කියන්නේ ඇටෙන්ඩන්ට් මහත්තුරුකේ තිය එහෙම එක්කනේ. පස්සේ එයා දැන් නඩුවක් අහනවා වගේ එයා දැන් එක එක ප්‍රශ්න අහනවා මගෙන්. අර ඔයා දැනගත්තා නම් ඇයි කෑවේ? අපි අම්මගෙන් අහනවා ඕගොල්ලෝ දන්නවා නම් ඇයි කණ්ඩ දුන්නේ? එහෙම එහෙම දැන් ප්‍රශ්න අහනවා. දැන් ප්‍රශ්න අහද්දි දැන් මට තේරෙනවා මේක එනකොට හරි නෑ. දැන් මට හුස්ම ගන්නත් බෑ. අනිත් එක මට දැන් අර මුලින් ඇලර්ජි ආපු හින්දා මම ඒක ගැන සම්පූර්ණයෙන් කියෙව්වා. කියෙව්වම මම ඒක දැනගෙන හිටියා ඇනෆිලැක්ටික් ෂොක් කියන එක. දැන් මට තේරුණා මට මේ එන ලක්ෂණත් එක දැන් මේකට තමයි එන්නේ කියලා. ඊට පස්සේ මම අම්මට කිව්වා, "අම්මේ මේක හරියන්නේ නැහැ. මේ මෙතන හිටියොත් මට ජීවත් වෙන්න බැරි වෙයි. මාව වෙන කොහෙට හරි අරන් යන්න" කියලා. කියනවත් එක්කම මට ඉතින් සිහිය නැති වුණා. ඊට පස්සේ අපේ අම්මා මගේ වචනේ විශ්වාස කරලා මාව පෞද්ගලික රෝහලකට අරගෙන ගිහින් තිබ්බා. ඊට පස්සේ කොහමරි මං ඉතින් එතන වෙච්ච දේවල් දන්නේ නැහැ. ඊට පස්සේ මට හොඳටම මතකයි මට හරි සනීප නිින්දක් ගියා. ඒ කියන්නේ මං මේ තාක් කාලෙකට එච්චර සනීපට නිින්දක් ගිහිල්ලම නැහැ. ඊට පස්සේ කොහමරි මේ ඉතින් හරි සනීපයක් දැනුණා. ඒත් එක්කම නිකන් අර කවුරු හරි අර කකුලෙන් හරි අතින් හරි අර සනීප නිින්දක් ගියාම ඇදලා හැරවන්නේ. අන්න ඒ වගේ හැඟීමක් ආවා. පස්සේ හැඟීමක් ඇවිල්ලා මම ඇස් ඇරලා බලද්දී ඒ නර්සා මට නැගිටින්න කියක අර අත මිරික මිරික අත මේ කොනිත කොනිත මාව ඇහැරවනවා. ඉතින් ඊට පස්සේ එහෙම ඇහැරිලා ඉතින් මේ ඒකෙන් අර තමයි මම බේරුණේ. ඉතින් මාව අම්ම කියනවා මාව මේ පෞද්ගලික රෝහලට ගෙනියපු ගමන් මැෂින් වලට සෙට් කරලා ඉතින් අම්මලත් හරි බය වුණා කියලා. ඉතින් ඊට පස්සේ අපි කතා වුණේ අර දැන් අපි සමහරක් වෙලාවට ඔය බොලිවුඩ් ෆිල්ම් බලලා හිතනවානේ ආපු මේවා වෙනවද මේ සාරි ඇඳගෙන මේගොල්ලෝ නිදියන්නේත් එහෙමම කකා. දැන් මගේකත් කෙලින්ම වෙඩින් එකෙන් සාරි ඇඳගෙන තමයි කට්ටියම මේකප් දාගෙන ඒ අර බොලිවුඩ් මූවි එකක මේ පොඩි පාට් එකක් වගේ තමයි ඒකත්. ඉතින් එහෙම මේ හරිම 99න් බේරුනේ. ඇත්තටම මේ සිදුවීම ඒ කියන්නේ මං හරි ගැඹු ඒ කියන්නේ හිතුවා මම මාර විදියට. මං ඉතින් කල්පනා කරා හදිසි ඒවත් දැන් මෙහෙම දෙයක් වෙලා මම දැන් මට මේ ලෝකෙන් සමුගන්නුනොත් එහෙම දැන් මම ජීවිතයේ දේවල් ඒ කියන්නේ විඳලාද කරගෙනද මම මගේ සතුට අංක එකට දාලා වැඩ කරලා තියනවාද? එහෙම මට එහෙම හරි නිකන් එහෙම මාරු නිකන් සිතුවිලි තොගයක් ගලාගෙන ආවා ඒ මොහොතේ. ඉතින් මං හිතුවා ඒ කියන්නේ දැන් අපි ලෝකෙ දෙකක දේවල් වෙනවා අපිට. එතකොට මං හිතුවා නෑ ඒ කියන්නේ දැන් මේ ලෝකෙන් යද්දී කවදා හරි ඒ කියන්නේ දෙයක් කරගත්ත තමන් සතුටින් හිටපු අනිත් අය මොනා හිතයිද කියලා හිතන්නේ නැති එහෙම අර මේ මගේ සතුට අංකයකට දාලා අර ඇරියස් නැති මිනිසෙක් විදිහට මේ ලෝකෙන් යන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් මම ඊළඟට තෝරගත්ත සින්දුවත් ඒ වගේ නිකන් අර හැමදාම හිමිදිරිය වගේ ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා එවලෙමට ආපු සිතුවිල්ල. ඉතින් අපි ඊළඟට අපේ පළවෙනි ගීතයට යමු. ඉතින් ඒක මේ සුවඳයි මල් සුවඳසේ කියන ගීතය. ඒක අපි අහලා අපේ ඊළඟ රසවත් කතා ටිකට ආයෙත් එමු.

0: Join us for the next popular 4EB Women's Christmas in July luncheon, and that's on Saturday the 25th of July from 12:30 p.m. Enjoy a fun afternoon with special guests, conversations, friendship, music, and of course, a free lunch. 25th of July here at Kangaroo Point Studios. Bring your sisters, aunties, daughters, or even your neighbour. All women are welcome. Please confirm your attendance with the office at 4EB on 32408600 or email info@4eb.org.au.
1: ඕ දැන් අපි අපේ මේ රසවත් කතා පොදියේ ඊළඟ රසවත් කතාවට තමයි යොමු වෙන්න යන්නේ. ඉතින් සන්ධ්‍යා අපිත් එක්ක බෙදා ගන්න කොයාගේ අත්දැකීම?
2: ඔගන්ගේ දැන් ඔය 99.99% බේරෙන කතා ඇත්තටම ගොඩක් මට හිතෙනවා මගේ ජීවිතේ තියෙනවා කියන එක. පොඩි කාලේ ඉඳන්ම මේ සමහර වෙලාවලට ඔය මං ඇක්සිඩන්ට් වෙලා තියෙනවා මේ ඔය පුංචි කාල දැන් ගංගියා රිස්සොන්ට කැමති වගේ මම කැමති අර මේ චොක්ලට් කේක් වලට ඉස්සර තිබුණා අර ලිටල් ලයන් වගේ මේ තවත් තියෙනවා. ඉතින් අපේ ගෙදර ළඟ තිබ්බා කඩයක්. ඉතින් මේ පොඩිම කාලේ අම්මා අපේ අම්මා වැඩට යනවා තාත්තත් යනවා. ඉතින් මායි අක්කයි විතරයි ඉන්නේ. මේ අපි බලාගෙන නැන්දලා හැම හිටියා. මේ ඒ කාටවත් හොරෙන් මම එක දවසක් මේ අම්මා කැටේට දාන සල්ලි අරගෙන කඩේට ගියා මේ චොක්ලට් රෝල් එකක් ගන්න. ඉතින් අර කලබලේන යන්නේ කලබලේ යනවා අර මේ කියන්නෙත් නැතුව හොරගමනක් නේ යන්නේ. මේ මම හැමම පාර පැනලා ටක් ගාලා කේක් එක අරගෙන මේ අනිත් පැත්තට එන්න යද්දි මම දන්නෙත් නැහැ මේ මෝටර් බයික් එකක් ඇවිල්ලා මේ හැප්පිලා මට ඒක තවමත් ඇත්තටම මතකයි තවමත් ඇඟේ කැළල් තියෙනවා. මේ ඒ මනුස්සයත් වැටුණා බයික් එකත් වැටුණා මාත් වැටුණා. මේ හැබැයි මම වැටෙන ගමනුත් මට පොඩි කාලේ වුණත් මට මතකයි මේ ඉක්මනට ගෙදර යන්න තව මට ඕනේ වුණේ. මට පස්සේ ටක් ගාලා නැගිටලා මේ තුවාල පිටින්ම ගෙදර ගියා. ඉතින් අර පුංචිම කාලේ තේරෙන්නේ නැති කාලේ හැම දෙයක් වුණාම කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැහැ. ඉතින් ඕක මගේ ඔළුවේ තිබුණා. දැන් වුණත් මම පාර පනිද්දි එහා පැත්ත බලනවා දකුණ වම බල්ලා බල්ලා තම පාර පනින්න. ඉතින් ඒක අර මනසට ටිකක් වැදුන මේ සිදුවීමක්. තව පොඩි සිද්ධියක් මතක් කරත් එහෙම මේ ඔය වගේ තව කීපයක් තියෙනවා. මේ කේකින් එකක් අපි ස්වීඩනේ ගියා 2015 වගේ. ස්වීඩනේ ගිහිලා ඇත්තටම හිම වැටෙන හරිම සීතල කාලයක් ඒ කාලේ. මේ ඉතින් අපිට ඕන වුණා පොඩ්ඩක් එළියට ගිහිලා ෆොටෝස් අරගෙන අවට බලලා එන්න. ඉතින් මම දැක්ක හරි ලස්සනට හිම වැටිලා තියෙනවා. හරිම ලස්සන නිකන් කිසිම මේ හරිම ලස්සට හිම වැටිච්ච තැනක මං කිව්වා මේ බුද්ධිකට මගේ හස්බන්ඩ්ට මේ ෆොටෝ එකක් ගන්න එහෙනම් මං චුට්ටක් ඈතට යන්නම් කියලා. ඉතින් මම පොඩා ඈතට ගිහිල්ලා හරි තනි තලාවක වගේ හොඳටම හිම වැටිලා ඉතින් පාර යන මිනිස්සෙක් ඒ මිනිස්සෙ මොනවා හරි අතින් ෆයින් කිව්වා එයාලගේ භාෂාවෙන්. ඉතින් තේරුණෙත් නැහැ. ෆොටෝ එක ගන්න මං චුට්ටක් ඈතට යද්දි මට තේරුණා මං ඉන්න තැන එහෙම හරි ස්ටේබල් නැහැයි කියලා. ඇත්තටම පස්සේ බලද්දි අර හිම වැටිලා අර ගොඩාක් සීතලට මේ ඒ වැව උඩ තට්ටුව මේ හිම මිදිලා තියෙන්නේ. යටින් ඇත්තටම වතුර ගලනවා. මේ ඉතින් මට හරියට එහෙම පීනන්නත් බෑ. මං සීතලටත් කැමති නැහැ. මට හිතාගන්න බැරි වුණා මොකද්ද කරන්න කියලා. පස්සේ ටක් ගාලා මම එතනින් එළියට ආවා. ඉතින් මං හිතනවා ඒකත් අර අර අවට පරිසරය ගැන පොඩ්ඩක් මේ අවධානයෙන් ඉන්න ඕනේ කියන සංඥාව ඔළුවට දුන්න අවස්ථාවක් විදිහට තමා මම හඳුනාගන්නේ. ඉතින් ඊටත් අමතරව තව තියෙනවා ඇක්සිඩන්ට් උනේවයි ඒවා තව කතා ගොඩක්. ඉතින් මම හිතන කාල වේලාව නැති නිසා තිසරටත් ඇති
1: මම පොඩි ඔය අනතුරු ගැන කියද්දි මට මේ මතක් වුනේ මේ ඔය වගේම මට එහෙම ලොකු ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. මේ නිින්ද ගිහිල්ලා මගේ පැත්තෙන් තමයි කාර් එක හැප්පුණේ. ඉතින් ඊට පස්සේ ඉඳන් මට අද තව වෙනකන් වාහනේ පදිද්දි නිින්ද යන්නේ නැහැ. ඒක මතක් වෙනවා.
2: ඉතින් ඔළුවට ගිහිල්ලා ඔළුවේ තැම්පත් වෙනවා. ඒක
1: ඒ වගේ අර 99 බේරුණ
2: අවදානෙන් ඉන්නනේ කියන එක
3: මං කල්පනා කරේ. දැන් කීප සැරයක් 99 බේරුණාම ඒක නිකන් වෙන ඉලක්කමක් වෙනවාද කියලා. 99 වැඩි කිරීම 3 වගේ එහෙම වෙලා ඒක නිකන් 297 වගේ ඒ විදිය
1: 99 ගුණාකාර
3: එහෙම. මේ මටත් ඇත්තටම මේ මම කල්පනා කරා මට එහෙම මං හිතන්නේ අපේ හැමෝගෙම ජීවිතවල එහෙම ඒවා කීපයක් තියෙන එකක් නෙමෙයි. ඉතින් මම නිකන් මගේ පාසල් කාලේ මට අමතක නොවෙන සිදුවීමක් තියෙනවා. අපේ ඒ කියන්නේ ඒ සිදුවීම තියෙන විශේෂත්වය තමයි මේ මම එවකට ගියේ නාරම්මල මයුරපාද මධ්‍ය මහාවිද්‍යාලයට. ඒක ඉස්කෝලේට ඉතාම වැදගත් දවසක්. මොකද අපේ ඉස්කෝලේට ඒ කාලේ අර ඔය බිග් මැච් එකක් කියලා ක්‍රිකට් මැච් එකක් තිබ්බේ නැහැ අපි මුලින්ම පාසල්ට සම්බන්ධ වෙන කාලේ. ඒ මම හිතන්නේ මම 11 වසරේ ඒ ඉන්නකොට තමයි මේ පළවෙනි බිග් මැච් එක ඉබ්බාගමුව මධ්‍ය මහාවිද්‍යාලය සහ නාරම්මල මයුරපාද මධ්‍ය මහාවිද්‍යාලය අතරේ සංවිධානය කෙරුණේ. ඒක කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය කියන ටිකක් ප්‍රසිද්ධ ක්‍රීඩාංගණය තමයි තිබුණේ. ඉතින් මේ තරඟයේ පළවෙනි දවස සාමාන්‍ය අපි දැන් මේ අපි ඔක්කොම ඉස්කෝලේ මං හිතන්නේ නිකන් කීප දෙනෙක් කරෙන්න පුළුවන් හැමෝම දැන් මේ ඉස්කෝලේ පළවෙනි බිග් මැච් එක. ඉතින් අපි මේකට බොහොම ලෑස්ති වෙලා කාලයක් තිස්සේ බලන් හිටියා. අර කොඩි මහගෙන ඒ වගේ. මොකද මීට කලින් ඒ වගේ මේ සංස්කෘතියක් බිග් මැච් සංස්කෘතියක් තිබ්බේ නැහැනේ. ඉතින් අර අපි උත්සාහ කළා අර ඔය තියෙන හැට් කලෙක්ෂන් කියලා එහෙම එහෙම යනවා. ඊට පස්සේ ඉතින් ඔය වාහනවල නැගලා කොඩි වනවන යන්න. ඉතින් ඔය වගේ කොහොම හරි අපි දැන් මැච් එක බලන්න ගිහිල්ලා ඉන්නකොට දවල් දිවාහරයෙන් පස්සේ හොඳටම වහින්න ගත්තා. ඉතින් දැන් ඒක තැනකදී මේව කළා තරඟය එදා දවසට මේ අත්තරලා දැම්ම කියලා. දැන් වැස්ස නතර වෙන්නේත් නැහැ. ඉතින් අපි ආපහු ගෙදර එන්න දැන් මේ බස් හෝල්ට් එකට යනකොට බස් කීපයක් ඇවිල්ලා තිබුණා ක්‍රීඩාංගණය අසලට. ඉතින් දැන් අපේ කට්ටියකට නගෙන දැන් මේ ඒ කාලේ හිටියා මගේ මේ මම අලුතෙන් අඳුනගත්ත යාළුවෙක් හිටියා. ඒ කියන්නේ අපේ පන්තියේ යාළුවෙක් නෙමෙයි. අපි ඒත් ක්‍රිකට් තරඟයක් අතරමැදදී අඳුනගත්ත යාළුවෙක් හිටියා. මේ ගොඩක් අය කිව්වා මේ එයාගේ මගේ පෙනුම ගොඩක් සමානයි කියලා. අපි දෙන්නගේ එක වගේ පෙනුමක් තියෙන්නේ. මේ අනිත් එකම දැන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අඳුරගත්තේ අපි දෙන්නගම මේ බෝලිං කියන පන්දු යවන හැකියාවෙන් හැකියාව තිබිච්ච දෙන්නෙක්. ඉතින් අර අපිට ඒක කණ්ඩායමක සෙල්ලම් කරන්න ලැබිලා මේ අපි දෙන්න මේ අඳුනගත්ත. අර තව විශේෂ දෙයක් වුණා ඒ ඔහු නිකන් යාළුවෙක් විදිහට මගේ හිතේ රැඳෙන්න. මේ දැන් අපි ඔය 11 වසරේ වගේ ඉන්න කාලේ මේ අපි ඔය අනිත් අයව අපි අර ඇප්‍රීෂিয়েට් කරන අගය කරනවා කියන ඒ වගේ ගතිගුණ අපිට ඒ කාලේ නැහැනේ. අපි නිකන් කාලඟට ගිහිල්ලා ඔයා හොඳට මෙහෙම කර ඒ වගේ නැහැනේ. දැන් ඒ තරඟය ඉවර වෙනකොට මේ එයා ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා මේ මම දැන් ඇත්තට මං මට මතක හැටියට තරඟයේ ඔහු තමයි වැඩිපුර දස්කම් දැක්කේ. හැබැයි ඔහු මගේ ළඟට ඇවිල්ලා මේ මම මගේ පන්දුවයි මගේ කළා. ඉතින් ඒක හරි වෙනස් අත්දැකීමක් වුණා. අර ඒ හින්දා මට විශේෂයෙන් ඔහු මතක තිබුණා. ඒ වගේ පොඩි මිතුරුකමක් ඇති වෙලා තිබුණා අපි දෙන්න අතර. ඉතින් දැන් මම දැන් මේ අපි මැච් එක නවත්වුවා කියලා ආය එදා දවසට සෙල්ලම් කරන්න නැහැ කියලා දැනගත්තා. දැන් මේ වැස්සෙම ගිහිල්ලා අපි බස් වලට නගිනකොට දැන් මට පේනවා ඔහුයි ඔහුගේ පන්තියේ යාළුව ටිකයි දැන් බස් එකකට නැගලා දැන් මේ ෆුට්බෝඩ් එකෙත් දැන් යන්තම් නොතෙමි ඉන්න. ඊළඟසර ඒ දැන් අපි එනවා දැක්කහම මේ දැන් ඔහු මාව දැකලා කතා කළා. දැන් එහෙම නිසාමනේ එන්න කියලා හිතා කරා. නමුත් අර බස් එකේ වැස්ස හින්දා අර මේ ගොඩක්ම ෆුට්බෝඩ් එකේ වුණත් යන්න ඉඩ නැහැ. සහ මම හිටියේ තවත් මගේ පන්තියේ මිත්‍රයන් ටිකක් එක්ක. ඉතින් ඒ නිසා මේ මං මට ඒකට මම යාළුවොත් එක්ක එන්නම් කියලා වගේ එහෙම දෙයක් කියලා මම තව බස් එකක් එනකන් ඉඳලා ගියා. ඉතින් අපි මට මතක හැටියට මේ බස් ටික මේ ලොකු පරතරයක් ඇතුවත් නෙමේ ගියේ. ඔවුන් ගිහලා විනාඩි 5කට විතර වගේ පස්සේ අපි නැගපු බස් එක පිටත් වුණා. ඉතින් මගක් දුර යනකොට දැන් අපි බස් එකේ සෙනඟ පිරීලා දැන් අපි පිටිපස්සට වෙලා එක්ක සින්දු කියනවා මොනවා හරි එහෙම කරනකොට දැන් අපි බස් එක නැවතුවා. ඊට පස්සේ එකපාරටම කට්ටියක යනවා මේ ඉස්සරහා බස් එකක් පෙරලිලා කියලා. ඉතින් කොහොම හරි අපේ බස් එකේ මං හිතනවා අපි අපිට ලොකුවට ඒක එහෙම ඔලුවට ගියෙත් නැහැ. ඊට පස්සේ අපේ පන්තියේ මේ අපේ මේ ඉස්කෝලේ සර් කෙනෙක් හිටියා අපේ බස් එකේ. ඉතින් සර් කෙනෙක් බැහැලා ගිහිල්ලා බලලා මේ නෑ නෑ ප්‍රශ්නයක් නෑ අපිට යන්න පුළුවන් කියලා. දැන් එහෙම දැන් අපි ඒ ඊට පස්සේ දැන් අපි මේ අපි අර බස් මං හිතන්නේ වාහන පෝලිමක් තිබුණා. ඊට පස්සේ අපි හිමින් පහු කරගෙන යනකොට තමයි අපි දැක්කේ කහපාට බස් එක මෙහෙම පෙරලිලා පාරෙන් අහකට විසිකලා තියෙනවා. ඊට පස්සේ ඒක පහු කරගෙන යනකොටම මම දැක්කා මගේ අර කලින් බස් එකේ හිටපු යාළුවෝ දෙතුන් දෙනෙක් ඒ අවට තැන්තැන්වල බිම ඉඳගෙන ඉන්න ඒ ඒගොල්ලෝ වටේ මිනිස්සු එකතු වෙලා ඉන්නවා. එක පාටම මගේ ඔළුවට ගියේ මේ මේ පෙරිල්ලා තියෙන්නේ ඒ බස් එක නේද කියන එක. ඒ කියන්නේ මේ මට පේනවා ස්කෝල ඇඳුම් වලින් එහෙම මේ ඒ ළමයි ටික බිම ඉඳගෙන ඉන්නවා. ඒ වගේ ගමේ මිනිස්සු වට වෙලා එතන ඉන්නවා. ඒ ඒ දැන් මට නිකන් ඒක දැකපු ගමන් ඔළුවට ගියේ දැන් මේ පෙරලිච්ච බස් එකේ හිටපු මේ ළමයි ටික ගැන මේ මිනිස්සු හොයලා බලනවා වගේ එකක් කියලා. ඊට පස්සේ දැන් බස් එක ඒක පාස් කරගෙන පිටත් වුණාට ටිකක් දුර යනකොට මට නිකන් ඒක හරි ඔළුවට පොඩි වදයක් වගේ මේ බරක් වගේ තේරුණා. මම හිටපු යාළුවෙක් අරගෙන මං කෝ අපි පොඩ්ඩක් බැහැලා ගිහිල්ලා බලමු කියලා අපි ඊළඟ හෝල්ට් එකේ වගේ බස් එකෙන් බැහැලා අපි ඇවිදගෙන මේ ආපහු එනකොට ඊට පස්සේ මේ අපි අර කිට්ටුවට එනකොටම ඒ අර අනිත් යාළුවෝ ගොන්නෙන් කෙනෙක් එහෙම අපි වඳුනගෙන දුවගෙන ඇවිල්ලා මේ ඉතින් ඒක මේ ඒ අර මම අර කලින් සඳහන් කරපු යාළුවව ඒ වෙනකොට මේ ස්පිරිතාලෙට මේව කරගෙන හින් තිබුණා. ඊට පස්සේ ඔහු දින කිහිපයකට පස්සේ ඇත්තටම ඔහු මිය ගියා. ඉතින් ඒක මට හැම වෙලේම මතක් වෙන්නේ අර ඒ යාළුකම එක්ක වගේම බොහොම කියන්නේ තව පොඩි දේවල් ටිකක් එහෙම වුණා නම් මමත් ඒ බස් එකට නගින්න ඉඩ තිබුණා කියන ඒ හැඟීම මට හැම වෙලේම මේ තිබුණා. අර මගෙත් එක්කම ආපු යාළුවෙක් හිටපු නිසා තමයි මම මේ බස් එකට නගින්න නැතුව මං කිව්වේ නෑ මගේ යාළුවත් එක්ක එන්නම් කියලා. ඉතින් මට ඒ කාලේ මට හොඳට මතකයි. ඒක මට සෑහෙන කාලයක් යනකම් අර මේ ඒ හැඟීමෙන් මිදෙන්න එහෙම බැරි කමක් තිබුණා මට. ඒ කාලේ දෙමව්පියන් වුණත් කියන මම හැම වෙලේම ඒ සිදුවීම මතක් කරනවා, ඒ යාළුවා ගැන මතක් කරනවා. ඒ වගේ කියන්නේ ඒ කාලේ පස්සේ කාලෙක වුණ මට කියලා තියෙනවා මාව ඒ කියන්නේ යම් විදිහකට අර වෙන වෙන දේවල් වලට යොමු කරන්න එහෙම උත්සාහ කරලා තියෙනවා. මොකද මං අර මගේ මනස අර සිදුවීමෙන් ගැලවෙන්නේ නැති ස්වභාවයක් තිබ්බා කියන එක. ඉතින් ඔය ඒ පාසල් යන කාලේ වගේම ඉතින් ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට වෙලා කාලයක් ඉන්නකොට මේක කියන්නේ කෙලින්ම මම සම්බන්ධ කාරණයක් නෙමෙයි. මම මේක රේඩියෝ එකේ මීට කලින් කතා කරලා තියෙනවා. මේ මගේ දුව ඉතාම කුඩා කාලේ මේ මම එක දිගට දවස් තුනක් ඇය මේ බඩේ වේදනාවකින් කෑ ගහනවා. ඉතින් එක දිගට රෑවල් තුනක් මම මේ රෝහලට ඉමර්ජෙන්සි යුනිට් එකට අරගෙන ගියා. ඉතින් මට හිතෙනවා දැන් දෙවෙනි පළවෙනි දවසේ බලලා ටිකක් වෙලා ඉඳලා ඉතින් එහෙම මේ මොකක්වත් එහෙම විශේෂ මේකක් නැහැ කියලා අපි ආපහු එව්වා. අර එතන තිබුණේ මේ ඒ දුව වේදනාවෙන් කෑ ගහලා ටික වෙලාවකට පස්සේ මේ ඇඬීම නවත්තනවා. ඉතින් දෙවෙනි දවසේ හිටපු මේ දොස්තරට අපි ඉතින් කිව්වා මේ මොනහරි ටෙස්ට් එකක් කරලා බලන්න මේක කියලා. ඒ වෙනකොට අර අපේ පවුලට හිතවත් වෛද්‍යවරුගෙන් අපිට පොඩි මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද කියන ඒවා ගැන පොඩි පොඩි තොරතුරු ටිකක් ලැබලා දෙනවා. අල්ට්‍රාසවුන්ඩ් එකක් පුළුවන් නම් කරගන්න කියන එක තමයි අපිට ලැබිලා තිබිච්ච ඉතින් එහෙම උපදෙස. ඉතින් අපි අල්ට්‍රාසවුන්ඩ් එකක් කරන්න පුළුවන් දහපුවාම රෝහලෙන් ඒක ප්‍රතික්ෂේප කරා ඒකට අවශ්‍ය කරන තත්ත්වයන් සපුරලා නැහැ කියලා. ඊට පස්සේ මේ තුන්වෙනි දවසේ ගියාම එතනදී අපිට බොහොම පැහැදිලිව පෙනුණා මේ ඒ කියන්නේ අර අපි මේ අනවශ්‍ය විදිහට මේ රෝහලට පැමිණිලා කියලා. ඒ වගේ එවැනි විදිහකින් තමයි අපිව එතන පිළිගත්තේ. ඊට පස්සේ එතන වෛද්‍යවරයා බොහොම නිකන් ටිකක් අපි කියන්නේ අර අන්ෆ්‍රෙන්ඩ්ලි විදිහට මේ මිත්‍රශීලී ලීලාවෙන් නැතුව මට කිව්වා මේ ඔයා එහෙම අපි මම කියන්නේ ඒගොල්ලන්ගේ වෙලාව නාස්ති කරනවා, මේක මේ හොස්පිටල් එකෙන් කරන්න කිසිම දෙයක් නැහැ. ඒ මම මේ කියන තත්ත්වය කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් එකක් කරන්න කියලා අපි ඉල්ලලා සිටින්නේ මේ යම් කිසි රෝගී තත්ත්වයක් ඩිටෙක්ට් කරන්න. ඒ තත්ත්වයට අවශ්‍ය කරන මේ ලක්ෂණ මොනවත් නැහැ ඒකේ. ඒ නිසා අපි මේ අනවශ්‍ය විදිහට වෙලාව නාස්ති කිරීමක් මේ කරන්න කියලා මේ අර එතන මේ මට මේ අමතක නොවෙනම කැල තමයි ඒ වෛද්‍යරයා කිව්වා මේ දැන් මම මේ කියනවා මේ වගේ රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන් කියලා මට මෙහෙම බවුලේ හිතවතෙක් කිව්වා කියලා. මේක මේ මම ඇත්තටම අන්තිමට ඉල්ලුවා මට හරි එහෙමනම් හොස්පිටල් එකෙන් මේ ටෙස්ට් එක කරන්න බැරි නම් මට ප්‍රයිවට් තැනකින් මේක කරලා දෙන්න, මට මේ ඒකට මේකක් ලියලා දෙන්න කියලා. ඊටස්සේ ඒක ලියලා දෙන්න පුළුවන් කියලා මට ඒක දීලා ඔහු අතට දීලා කිව්වේ මේ ඔයා මේ කියන රෝගී තත්ත්වය නම් ඊළඟ වතාවේ හොස්පිටල් ආවහම මම මේ ඔයාගේ පාකින් මේ මේ බිල ගෙවන්නම් කියලා කිව්වා. ඒ කියන්නේ නිකන් අර මම මේ අනවශ්‍ය විදිහට එනවා කියන එක මතු කරන්න. ඉතින් ඒ අර අර යම් කිසි අරගෙන අර අපිට අර අපේ දරුවන් ගැන පොඩි අවබෝධයක් තියෙන නිසා දැන් අපිට හැම වෙලේම හිතුනේ නෑ මේ මේ අයගේ ස්වභාවයනේ මේ මෙයා මේ අඬන්නේ යම් කිසි මොකක් හරි ඇයට දරා ගන්න බැරි වේදනාවක් තියෙන නිසා මේක මේ සාමාන්‍ය විදිහෙන්දිල්ලක් නෙමෙයි කියලා. ඉතින් කොහොම හරි අපි ඒ තුන්වෙනි දවසේ හොස්පිටල් එකේ ඉඳලා පාන්දරේ එන ගමන්ම අපි ඒ ටෙස්ට් එක කරගත්තා. අපි මේ මගදීම කතා කරලා ප්‍රයිවට් තැනකට. ඊට පස්සේ එතනින් අපිව වහාම නැවත රෝහලට ළමයාව අරගෙන යන්න කියලා දැනුම් දුන්නා. ඒ අර අපේ පවුලේ වෛද්‍යවරියක් අපේ ඒ එයාගේ ඒ හිතපු දේ හරි ඇත්තටම ඒ රෝගය තමයි මේ දරුවට වැළඳලා තිබුණේ. ඉතාම භයානක තත්ත්වයක්. තව පැය ගාණක් එහෙම ගියා නම් ඊට පස්සේ ඉතින් නැවත හොස්පිටල් එකට යනකොට ඔවුන්ට ඒ පණිවිඩය ගිහින් තිබුණේ කියන අර අපිව ඒ අල්ට්‍රාසවුන්ඩ් එක කරපු තැනින් දැනුම් දීලා තිබුණා රෝහලට. ඒ වගේම අර ඒ මගේ පවුලේ වෛද්‍යවරියත් කතා කරලා තිබුණා රෝහලට. ඉතින් ඒ යනකොට මේ ඔවුන් නිකන් අපි එනකන් බලාගෙන ඉඳලා මේ ඊට පස්සේ ඒකට හොස්පිටල් එක ඇතුලේ යම් කිසි පරිපාලන මේ දැන් මේ මාව තුන් පාරක් හොස්පිටල් එකෙන් හරවල යවලානේ. ඉතින් එතකොට එහෙම මට තේරුණා රෝහල ඇතුලේම කාර්ය මණ්ඩලයෙන් පිරිසක් ඒ වෛද්‍යවරයාගේ තීරණයට විරුද්ධව ඉඳලා තියෙනවායි කියලා. මොකද මට කීප දෙනෙක් ඇවිල්ලා කිව්වා මේ මට මේ වෙලාවේදී ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රියාමාර්ග ටිකක් තියෙනවා මෙහෙම කියලා. ඉතින් ඊට පස්සේ ඇත්තටම මේ දරුවා යම්කිසි සුවයක් ලැබුවට පස්සේ මම මේ විදිහට එහෙම ක්‍රියාමාර්ගයකට යොමු වුණා. ඊට පස්සේ එහි අධ්‍යක්ෂකවරයාත් ඇවිල්ලා කතා බහ කරලා ඊට පස්සේ ඔවුන් මට දැනුම් දෙන්නා ඒ රෝගේ කියන්නේ රෝගයට අදාළ කරන රෝග ලක්ෂණ සහ ඒ ටෙස්ට් එකක් මේවා කරන්නේ කොයි වෙලේද කියන සම්පූර්ණ නිර්ණායක ඔවුන් වෙනස් කළා කියලා. මේ ඉතින් ඊට පස්සේ ඉතින් එතනින් එහාට මට ඒක මේ ගෙනියන්න ඒ ප්‍රශ්නය ගෙනියන්න අවශ්‍යද කියලා වහම ඉතින් මම කිව්වා දැන් එහෙම දැන් තව දරුවෙක් ඒ විදිහට රෝහලට ඇතුළත් වුණාට පස්සේ ඒ අවශ්‍ය කරන ටෙස්ට් එක සිද්ධ වෙනවා නම් මට එතනින් එහාට මේක මේ ගෙනියන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඔය තැනදී තමයි මම මේ දැනගත්තේ ඔය මේ මේ රෝහල්වල තියෙන රයන්ස් රූල් කියන එක ඒක තියෙන්නේ. ඒක ඒකේ අපි කියන්නේ ඒකේ අදහස තමයි මේ කොච්චර වෘත්තිකමය වශයෙන් දක්ෂ වෛද්‍යවරයෙක් හෙදියක් වුණත් අර ළමයෙක්ගේ හෝ රෝගියෙක්ගේ හැසිරීම ගැන හොඳම කියවීම තියෙන්නේ ඔහුගේ සමීපතමයකට කියන ඒක තමයි රයන්ස් රූල් කියන එකෙන් පිළිගන්නේ. කියන්නේ අපිට තමයි තේරෙන්නේ අපි මේ දන්න අපේ ළමයා අපේ කවුරු සමීපතමයා මේ මේ හැසිරීම සාමාන්‍ය නෑ මේ විදිහට. එතකොට වෛද්‍යවරයෙක් හෝ එහෙම වෘත්තිකයෙක් ඔවුන් දෙහා බලන්නේ අර තමන්ගේ වෘත්තිකමය නිර්ණායක වලින් මිසක් ඒ වගේ එහෙම පෞද්ගලික දැන හැඳින්වීමකින් නෙමෙයි. ඉතින් අර ඒ රයන්ස් රූල් කියන එක මේ ගේනකොට ඒක තීරණය කළා ඒ සමීපතම පවුලේ සමීපතම කෙනෙකුගේ මේ ඒ කියන්නේ ඔහුගේ ජජ්මන්ට් එක ඒ විනිශ්චයත් අර වෘත්තිකයන්ගේ විනිශ්චයන් තරමට හෝ ඊටත් වැඩියෙන් යම්කිසි වටිනාකමක් තියෙන දෙයක් කියන එක නිර්ණය කරලා තමයි ඒ රයන්ස් රූල් කියන එක ගෙනල්ලා තියෙන. අදටත් ඔබට හිතෙනවා නම් ඔබගේ මේ ඔබත් මේ රැගෙන ගිය රෝගියා හෝ ඔබට ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර ලැබුණේ නැහැ මේ ඔබ කියන්නේ කීප සැරයක්ම ඒ පිළිබඳ දැනුවත් කිරීමෙනුත් පස්සේ ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර ලැබුණේ නැහැ. ඒ වගේම ඔබට පැහැදිලිවම හිතෙනවා නම් නෑ මේක මේ විදිහට ඒ ඔවුන් කියන දේ වැරදි ඔබට ඊට වැඩි යම් කිසි හැඟීමක් තියෙනවා කියලා ඒ රෝගියා හෝ තමන්ට දැනෙන දේ යම් කිසි කියන්නේ අන්තරායක පෙර නිමිත්තක් කියලා ඔබට පුළුවන් ඒ රයන්ස් රූල් කියන ප්‍රොටෝකෝල් එකට ඒක ආරම්භ කරන්න කියලා ඉල්ලා සිටින්න. හොස්පිටල් එකට ඒක මගහරින්න බෑ. ඒක බෑ නෑ බෑ කියන්න බෑ. ඊට පස්සේ ඒක එතනින් පස්සේ සම්පූර්ණයෙන්ම ඒක මෙහෙයවන්නේ මේ රෝහලට පිට ඉන්න වෘත්තිකයන් පිරිසකගේ මැදිහත්වීමෙන් තමයි ඒක මෙහෙයවන්නේ. ඒ නිසා අර අර අපි මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිව බලා කියන්නේ අපිත් ඒ රෝග නිර්ණය කරන්න සම්බන්ධ වෙච්ච වෛද්‍යවරු වලින් ඒ ඒගොල්ලන්ගෙන් පරිබාහිර වෙනම පිරිසක් නැවතත් මුල ඉඳලම ඒ ප්‍රොසෙස් එක ආරම්භ කරලා කරගෙන යනවා. ඉතින් මං ඉල්ලා සිටින මේක අහගෙන ඉන්නගෙනොත් තමන්ට හැකි වෙලාවක මේක ගැන කියවන්න කියලා. මේ බොහෝ වෙලාවට ඔබට උදව් වෙන්න අවශ්‍ය වෙන්න ඉඩ තියෙන දෙයක් කියලා මං හිතනවා. මොකද අපි දිගින් දිගටම දකිනවා සාමාන්‍යයෙන් මේ මේ සෞඛ්‍ය අංශයේ රෝහලකට ඒ වගේ තැන්වලට ගිහාම සමහර වෙලාවට මේ අපේ අපිට දැනෙන හැඟීම ඒක ඔවුන්ට කිව්වට සමහර වෙලාවට ඒ අවශ්‍ය පණිවිඩය යන්නේ නැහැ. ඒ වගේ සමහරලාට ඒ අවශ්‍ය ප්‍රතිකාරය ලැබෙන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි කියලා. නමුත් ඒක අපිට ඔවුන්ට පැහැදිලි කරලා දෙන්න විදිහක් නැහැ. ඉතින් මේ රයින් රූල් කියන එක ඒක තමන්ට මේ ලබා ගන්න පුළුවන් හැමෝටම තියෙන යම්කිසි අයිතියක් කියන එක මම ඒක ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා ඉන්න එක හොඳයි කියලාත් මේ වෙලාවේ මතක් කරනවා.
1: ඇත්තට මේක මේ හොඳ දෙයක්. මේක නම් මේ පොඩ්ඩක් වෙනස් දෙයක්. මේ අයියා මේක කිව්වම මට මතක් වුණේ මේක මට ලංකාවේදී ඩෙංගු හැදිච්ච වෙලේ. ඊට පස්සේ මේ මාතෝ වගේ මං හොස්පිටල් එකට යනවා එනවා ඒවෝ වගේ හතර පාරක්. ඒ වුණාට මට ඔළුව කැක්කුම නතර වෙන්නෙම නැහැ. ඊට පස්සේ මේ බැරිම තැන අපේ තාත්තා මේක හරියන්නේ නැහැ, මේ ඔයා ඉස්පිරිතාලේ ගිහිල්ලා නතර කරන්න වෙනවා දැන් එහෙම කියලා එකගෙන ගිහිල්ලා දැන් ඊට පස්සේ ආයි දැන් අර ලේ චෙක් කරනවානේ. කරා මේක නෝමල් නෑ, මෙයාට මේ එහෙම ඉතින් අසනීපයක් නෑ, අරගෙන යන්න කිව්වා. ඊට පස්සේ මේ තාතක නෑ මෙයා ඔළුව රිදෙනවයි කියලා කියනවා. මං අද අරන් යන්නේ නෑ, ඕගොල්ලෝ කොහොම හරි මෙයාව අද ඇඩ්මිට් කරගන්න කියලා. ඊට පස්සේ පහුවෙනිදා සම්පූර්ණයෙන් ඔක්කොම හොඳ වුණා. මං හිතිතු අමාර වැඩේ, දැන් තාත්තා රණ්ඩු වෙලා මාව නතර කරයි සුවිතාලේ, දැන් මේක හොඳ වුණාද කියලා. ඒ වුණාට ආයි ප්ලේ චෙක් කරලා බලද්දි හොඳටම ප්ලේට්ලට් කවුන්ට් බැහැලා, ඒ කියන්නේ මේ ඩෙංගු රක්තපාත තත්ත්වයටම ආවා. ඉතින් ඒ අර ඒක මං හිතන්නේ මාව එහෙම බේරුනේ අර තාත්තා බලින් මාව හොස්පිටල් එකට ඇඩ්මිට් කරපු හින්දා. අර ඩොක්ටර්ස් නර්ස කියන්නේ නැති දේ අහලා. ඉතින් මේ කවුද තිසර කලා වගේ
2: නොසලකිලිමත්කම සමහර වෙලාවට දෙන තොරතුරු එච්චර.
1: අනිත් එක මට හිතෙනවා දැන් ඒගොල්ලන්ට ඇත්තටම අපි එක කියන්නේ එක පේෂන්ට් කෙනෙක් විතරයි එකට එන. ඉතින් ඊට දැන් අපිට තියෙනවානේ ගට් ෆීලිං කියලා එකක්. දැන් අපිට කවදාවත් මෙහෙම දැනෙන්නේ නැහැ. මේක නම් හරි අමුතුයි කියලා තේරෙන එකක්. ඉතින් මේ ඒක හින්දා මං හිතනවා ඒ අර තාත්තා ගත්ත තීරණේ අර ඒවා හින්දා ඒකත් අනුනමෙන් බේරිච්ච අවස්ථාවක්.
3: ඔව්, අපි මං හිතන්නේ අපි ගීතයකට සම්බන්ධ දීලා අපිට තවත් අනුනමෙන් බේරිච්ච
1: කතාවක් ඔව් තියෙනවා.
3: අනේ කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා.

0: අපි නැවත වාරයක් අපි මේ රසවත් කතා පොදී ඊළඟ කතාවට යමු නේද? ඉතින් මදු
1: ඇත්තටම මේ ගංගියක මේ මාතෘකාව ගැන අපිට කියනකොට මේ මම ඇත්තටම කල්පනා කරා දැන් හැමම කිව්වනේ 99න් බේරිච්ච අවස්ථා ගොඩක් ජීවිතේ තියෙනවා කියලා. මම ඇත්තටම කල්පනා කරා මට එහෙම ඒවා තිබ්බදත් කියලා. ඒත් මතක් කරගෙන යනකොට මේ මගේ යුනිවර්සිටි කාලේ ඇත්තටම සෙකන්ඩ් ඉයර් එකේ මං අපිට තිබ්බා රසායන විද්‍යා ප්‍රැක්ටිකල්ස්. ඒ කාලෙදි සිදුවෙච්ච සිදුවීමක් මට මතක් වෙනවා. මේ අපිට ටිකක් නිකන් ටෆ් පීරියඩ් එකක් තමයි ඒ කාලේ ලොකු ට්‍රේනිං එකක් හම්බුණා. රසායනික ද්‍රව්‍ය කොහොමද පාවිච්චි කරන්නේ, ඒවා කොහොමද පරිස්සමට හැන්ඩල් කරන්නේ, ඒ වගේ දේවල් අපිට හරි මේ ස්ට්‍රික්ට්ලි කියලා දුන්නා ඒ ප්‍රැක්ටිකල්ස් වල. ඉතින් ඔහොම ප්‍රැක්ටිකල් කරගෙන යනකොට දවසක් මේ ඇතරම් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මං හරි පොඩක් කොටේ නිසා මේ කැම්පස් එකේ බෙන්ච් එක මේ ටිකක් උසයි, මට يعني බඩු හැන්ඩල් කරගන්න ටිකක් අමාරුයි. දැන් ওই බියුරට් එකක් එහෙම හම්බුනහම අපිට මේ මං ඒක බිමින් තියලා තමයි බියුරට් එක ෆිල් කරන්නේ. ඉතින් ওই ප්‍රශ්න නිසා ටිකක් චැලෙන්ජින් මට මේ ප්‍රැක්ටිකල්ස් කරන එක. ඉතින් ඔහොම එක දවසක් අපිට තිබ්බා يعني අම්ල වර්ග තුනක්, සල්ෆියුරික් ඇසිඩ්, නයිට්‍රික් ඇසිඩ් මේ හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් ඔය තුන දාලා පොඩ රත් කරලා කරන මේ එක්ස්පෙරිමෙන්ට් එකක් කරන්න. ඕක මං කරනකොට මගේ අත්තේ චුට්ටක් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. එක පාටම බන්සන් බර්නකින් මේ රස්නේ වැඩි වෙලා අරක උඩ ගිහිල්ලා සොලියුෂන් එකම මේ මගේ ඇහැට වැටිලා තියෙනවා. මේ ඒ වෙනකොට මම ගොගල්ස් ඔක්කොම يعني මං කණ්ණාඩිත් දාලා ගොගල්සුත් දාලා තිබ්බට මගේ ඇහැට මේ අර ඇසිඩ් සොලියුෂන් එක මේ ස්ට්‍රොง වැඩි නිසා බිඳුව ගිහිල්ලා තිබ්බා. ඊට පස්සේ දැන් මගේ ඇහැ හොඳටම දනවා. කට්ටිය වට වෙලා ඊට පස්සේ ඇම්බියුලන්ස් එකක් ගෙනල්ලා මාව එහෙමම මේ පෙරදින හොස්පිටල් එකකටත් නෙමෙයි මේ කෙලිම නුවර හොස්පිටල් එකට එක්කගෙන ගියා. ගිහිල්ලා එතනින් මාව තියටර් එකට අරගෙන මේ ඇහැ හොඳ ඇහැ ලිඩ් එක මේ නමලා ක්ලිප් කරලා මේ සේලයින් වලින් ලොකු ප්‍රෙෂර් එකකින් මේ හේදුවා හොඳටම. ඊට පස්සේ මේ ඩයි එකක් දාලා ටෙස්ට් කරා මගේ මේ කොහොමද පෙනීම කියලා. දැන් තමයි මට මතක් වෙන්නේ මං ඒ වෙලාවේ 99න් බේරිලා තියෙන්නේ. මේ තව පොඩ්ඩක් එහාට මෙහාට වුණා නම් කෙලෙම මගේ කලුවින් ගිරියාවට මේ කෝනියායකට තමයි ඇසිඩ් වැටෙන්නේ. හැබැයි වාසනාවට මේ සුදුින් ගිරියාව පැත්තෙන් ගිහිල්ලා ඒක පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බා. හැබැයි මගේ පෙනීම ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නැහැ. ඉතින් දැන් මතක් කරනකොට ඒක ඇත්තටම 99න් බේරිලා බේරීමක් කියලා මට හිතෙනවා. මේ ඉතින් තියටර් එකෙන් එළියට එනකොට ඒ වෙලාවේ මම ඇත්තටම බය වෙලා හිටියේ. කවුරුත් මම දන්න කවුරුත් හිටියෙත් නැහැ. මම තනියම ඇම්බියුලන්ස් එකේ ආවේ. ඊට පස්සේ එළියට එනකොට මේ දැන් මගේ හස්බන්ඩ් දුෂාන් ඒ කාලේ මගේ පෙම්වතා මේ එළියට වෙලා ඉන්නවා මං එනකන්. ඉතින් ඒ වෙලාවේ තමයි මට පොඩි සහනයක් ආවේ, අනේ මාව බලන්න ආවනේ කියලා. ඊට පස්සේ ඉතින් එදා මට හිතුණා යා මාව බලා ගනී ජීවිතේ කියලා. හැබැයි අද වෙනකනොත් එයා ඒ විදිහටම මාව බලා ගන්නවා. ඉතින් ඔක තමයි මගේ 99න් බේරිච්ච අවස්ථාව.
2: එතන නික 99න් බේරුණාට අමතරව පොඩි නිකන්
3: පොඩි
2: මේ ප්‍රේම කතාව පොඩි තිබුණා.
1: ඒ වගේ මම පොඩක් ඒකට එකතු කරන්න කැමතියි. මේ අපි මොන හරි දේවල් කරනකොට අපේ ආරක්ෂාව ගැන, ඒ කියන්නේ ගෙදර වුණත් අපි වැඩ කරන තැන වුණත් අපි පාවිච්චි කරන සේෆ්ටි ප්‍රිකෝෂන්ස් හරියට ගන්න ඕනේ කියන එක මම මතක් කරන්න කැමති. ඒ එදා මම මේ මගේ කන්නඩිත් පාවිච්චි කරලා සේෆ්ටි ගොගල්ස් දාලා ලැබ් කෝට්ස් ඔක්කොම හරියට පාවිච්චි කරලා තිබ්බ නිසා මම සෑහෙන දුරට බේරුණා කියලා මං හිතනවා. මොකද නැත්තං ඒ ඇසිඩ් ඔක්කොම මගේ ඇඟට වැටුණා, මගේ ඇඟත් පිච්චෙන්න ඉඩ තිබ්බා. ඉතින් ඒකත් මතක් කරන්න කැමතියි මම.
2: ඔව්, ඉතින් මේ අර අපේ පෞද්ගලික අත්දැකීම් වගේම මේ අපි නිකන් වැඩසටහන ගැන කතා කරද්දී අපි පොඩ්ඩක් හිතුවා දැන් මේ දැන් ලෝකයේත් මේ වගේ 99න් මේ යම් කිසි වගේ 99න් බේරුණා කියලා කියන්න පුළුවන් ඒ වගේ සිද්ධීම් ගොඩක් තියෙනවා. දැන් මට සාමාන්‍යයෙන් ඔය මේ අභ්‍යවකාශ ශේෂ්ත්‍රය ගැන පොඩි විශේෂ උනන්දුවක් තියෙන හින්දා හැමෝම දන්නවා මේ ඇපලෝ 13 කියන එක කිව්ව ගමන් හැමෝම දන්නවා. ඒ අර ඇපලෝ මිෂන් එකේ අර හඳට යාගන්න බැරි වෙච්ච ගමන තමයි මේ අර ඕකට ඕක හැම වෙලෙම ප්‍රසිද්ධ කියමනක් එක තමයි. ඒ කියන්නේ අර හූස්ටන් වී හැව ප්‍රොබ්ලම් කියලා අර අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒක මේ තමයි ඒ යානයට අනතුරක් සිද්ධ වෙච්ච වෙලාවේ මේ ඒ යානයේ නියමුවා මේ පාලක මැදිරියට දීපු මුලින්ම දීපු පණිවිඩය. ඉතින් මේ අර ඔක්සිජන් ටැංකි යානයේ බඳිය තියෙන ඔක්සිජන් ටැංකි පුපුරා කියලා ඉතින් ඔවුන් මූණ දෙනවා. ගොඩක් ඔවුන් දන්නේ නැහැ මොකද්ද ඇත්තටම පිටත සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ නමුත් ඒ අර ඇතුළේ තියෙන මේ ඒ මාපක් වලින් පෙන්නනවා මේ ඔක්සිජන් වල තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා. ඒ නිසා මේ ඔවුන්ට උපදෙස් ලැබෙන්නේ සම්පූර්ණ ඒ කියන්නේ ප්‍රධාන යානය සම්පූර්ණයෙන්ම ෂට් ඩවුන් කරන්න කියලා. මොකද ඒක තවදුරටත් පවත්වාගෙන යන්න ගියාම අනතුරකටපත් වෙන්න ඉඩ තියෙනවායි කියන ඊට පස්සේ ඔවුන් සඳගමන කියන එක සම්පූර්ණ මතක කරනවා. ඊට පස්සේ දැන් ඔවුන්ට මේ රොකට් දහනය කරන්නත් මේ ගොඩක් දේවල් කරන්න බෑ සාමාන්‍ය විදියට. මේ වෙනකොට මේ අපි කියන මේ ෆ්‍රී රිටර්න් ට්‍රජෙක්ටරි කියන එක සාමාන්‍යයෙන් ඒක ඒ කාලෙත් යම් කිසි දැනුවත් කියන්නේ ඒ වෙනකොට ඒක මේ හැමෝම දන්න දෙයක්. නමුත් දැන් මේගොල්ලන්ගේ ගමන ඒ ෆ්‍රී මේ රිටර්න් ට්‍රජෙක්ටරි එකට වෙනස් කරගන්න අවශ්‍ය කරන ගණනය කිරීම ඒ වෙලාවේ බොහොම ඉක්මනින් සිද්ධ කරලා ඔවුන් ඒකට අවශ්‍ය කරන වෙනස්කම් ටික කරගන්නවා. ඊට පස්සේ මේ නියම මේගොල්ලෝ 3 දෙනා අභ්‍යවකාශගාමීන් 3 දෙනා ඇත්තටම ඒ දවස් 4ක්ම ගත කරන්නේ අර ලූනා මොඩියුල් එකෙන් හඳට ගොඩ බැසීමට තිබිච්ච අර කුඩා යානය ඇතුලේ තමයි ඔවුන් කාල ඒ දවස් 4 ගත කරන්නේ. මොකද මව් යානය එහෙම් පිටිම මේ ෂට් ඩවුන් කරලා තමයි ඔවුන් මේ ආරක්ෂාවට තියාගන්නේ. ඉතින් අර යානය මිනිසුන් 2 දෙනෙකුට දවස් 2ක් පමණක් ඉන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා තිබුණේ. දැන් මේ මිනිසුන් 3 දෙනෙක් දවස් 4ක් ඉන්න ඕනේ. ඉතින් ඕන් පුළුවන් තරම් මේ බලය ඉතුරු කරගන්න, පවය ඉතුරු කරගන්න දේවල් මේ අනවශ්‍ය දේවල් මේ කරන. ඉතින් ප්‍රධානම දෙයක් තමයි මේ තාප උත්පාදනය කරන යන්ත්‍ර ඕන්ට නවත්තන්න සිද්ධ වෙන. ඉතින් අර ඇත්තරම කියන්නේ ඕන මේ ෆ්‍රීසිං කෝල්ඩ් එක තමයි අන්තිම අවස්ථාව වෙනකොට හිටියේ කියන එක මයිනස් ඩිග්‍රීස් වල. ඊට පස්සේ ලොකුම තිබිච්ච බාධකේ තමයි මේ කාබන් ඩයොක්සයිඩ් ඔවුන් මේව කරන. ඒක ප්‍රධාන යානයේ ඒ කාබන් ඩයොක්සයිඩ් ඔවුන්ට අවශ්‍ය කරන ඒ ෆිල්ටර්ස් ඒවා එළියට අවශ්‍ය මේ යවන්න අවශ්‍ය කරන ෆිල්ටර්ස් ඒවා තිබිලා තිනවා. හැබැයි ඒකයි අර ලූනා මොඩියුල් එකේ තිබිච්ච එකයි කම්පැටිබල් නැහැ. ඒක එකක් 4S මේ උපකරණයක්, අනිත් එක රවුම් උපකරණයක්. ඉතින් ඔවුන්ට ප්‍රධාන යානයෙන් ඒ කාබන් ෆිල්ටර්ස් ගෙනල්ලා අර මේ ලූනා මොඩියුල් එකට සවි කරන්න බෑ. ඉතින් මෙතනින් තමයි නැවතත් අර ලෝකේ ඊට පස්සේ ඩක් ටේප් කියන එක ගොඩාක් මේ ප්‍රසිද්ධ වෙන්නේ. ඒ ඩක් ටේප් සහ කාඩ්බෝඩ් ආධාරයෙන් ඔවුන් අර ඒ 4S1 රවුම් එකට අවශ්‍ය මේ ඒවා මේ යානයේ තියෙන අනිකුත් දේවල් උපයෝගී කරගෙන ඩක් ටේප් වලින් ඔතලා ඔවුන් ඒක නිර්මාණය කරගන්නවා. එතනදිම බොහොම ඉෆෙක්ටිව් විදිහට ඒක කරනවා. ඉතින් ඒ නිසා ඒ ඔවුන්ට ඔක්සිජන් ඉඟවීමෙන් ඇතිවන අනතුර මෙයා වෙලා යනවා. ඉතින් ඒ වගේම ඔවුන් ගොඩක් කර මේ අපි කියන්නේ රොකට් බර්න්ස් මේ ගමන් මග නිවැරදි කරගන්න සහ මේ යානය ගොඩ බෑමේදී පවා සියලු දේවල් කරේ ඇහෙන් දේවල් බලලා තරු රටා පෘථිවියේ තියෙන මේවා බලලා එහෙම ඔවුන්ට මේ ඒ කියන්නේ විද්‍යුත් උපකරණ වලින් ඒ අවශ්‍ය කරන මේ දේවල් බලාගෙන කරන්න හැකියාව තිබ්බේ නැහැ. ඉතින් අර කියන්නේ ඒක මේ ගොඩක්ම ලොකු ඉතිහාසයේ සර්වයිවල් ස්ටෝරි එකක්. හැබැයි මේ කියන්නේ මේ ලක් එක නිසා වාසනාව නිසා නෙමෙයි පිරිසක් එකතු වෙලා බුද්ධිමත්ව කටයුතු කරලා ඒ ප්‍රශ්නයකින් එක අඳුනගෙන ඒ එකින් එකට වෙන වෙනම විසඳුම් ඉදිරිපත් කරලා කියන්නේ අපි කියන්නේ තමන්ගේ වාසනාව තමන්ම නිර්මාණය කරගෙන ඒ ඒකට ඉතාම හොඳින් මුහුණ දීලා ඔවුන් ප්‍රධාන වශයෙන් මේ ප්‍රශ්න 8කට මේක කරන මේ 8න් එකක් හෝ ඔවුන් වැරදි තීරණයක් ගත්තා නම් ඔවුන්ට සාවි වෙන්න බෑ කියන එක තමයි ඒ ආකාරයෙන් තමයි කොටස් 8කට කඩලා ඒ 8ටම ඔවුන් මේ අවස්ථාවේ කටයුතු කරලා පාලක මැදිරියේ සහ පෘථිවියේ ඉන්න විද්‍යාඥයන්ගේ සහාය ඇතුව ඒවට හැම දෙයකටම නිවැරදි තීරණ ගත්ත නිසා තමයි අපලෝ 13 යානයේ නැවතත් පෘථිවියට පැමිණෙන්නට හැකි වුණේ කියලා. ඉතින් ලෝක ඉතිහාසයේ තියෙන හොඳම ඒ නැරෝ එස්කේප් එකක් එහෙම නැත්නම් 99 වෙනි බේරීමක් විදිහට තමයි ඒක සලකන්නේ. ඉතින් මං හිතන්නේ අපේ මේ කතා වලට විහිතුවට වැඩි කාලය ගත වෙලා අපේ මේ වැඩසටහනේ අවසාන කොටසටත් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ තව ඉතා මේ පොඩි යම් කිසි මොනහරි කාට හරි එකතු කරන්න තියනවා නම් පොඩි වෙලාවක් තියෙනවා ඉතින් මේ අපේ අවසාන ගීතයට යන්නට කලින්.
0: අතර මේකත් මේ අර මේ ඔවගේම නිකන් ඒකට කියන්නේ අර මිරකල් ඔෆ් හඩ්සන් කියලා මේ USA වල වෙච්ච අර ප්ලේන් එක සලී කියන ගුවන් නියමුවා පදවපු ඒකේ කුරුල්ල වගේක් වැදිලා අර යානේ එන්ජින් දෙකම ක්‍රියා විරහිත වෙනවා. එතකොට එයා කොමාරි මේ එයාගේ අර දැනුම එක්ස්පීරියන්ස් එක පාවිච්චි කරලා කොමාරි කරලා ඒ මිනිස්සු 155 දෙනෙක් මං හිතන්නේ ඕ බේරගෙන මේ අර හඩ්සන් කියන මේ වැවහරී ඒ ගඟට ඒක බානවා. ඉතින් ඒකේ අර මේ ඒක ගොඩක්ම දැනුනේ ඒකේ අර ෆිල්ම් එකක් විදියට ආවා. ඉතින් ඒක බලද්දි ගොඩක් දැනුණා. ඉතින් ඒකේ ඒ වෙලාවේදී අර දැන් ඔය ඉන්ෂුරන්ස් කම්පැනි එහෙමම තියෙනවනේ වට දැන් මුදල් ගෙවන්න ඕනේ වන්දි ගෙවන්න ඕනේ. එතකොට ඒ මේකෙදී ඒගොල්ලන්ට දැන් ගුවන් නියමුවටයි සහායක නියමුවටයි විරුද්ධව ඉන්ක්වයරි එකක් යනවා. මේගොල්ලන්ට මේක මීට වඩා හොඳට කරන්න තිබ්බද එහෙම කියලා. ඉතින් දැන් සිමියුලේටකින් කරලා බලපුවාම ඇත්තටම තීම බාන්න පුළුවන් එමෙම තියෙනවා. පස්සේ තමයි මේගොල්ලන්ට කල්පනා වෙන්නේ අපි මේ හුල්ලඟ හමපු විදිය මේවා ඕ හැමදේම බලපානවා මේකට කියලා අන්තිමට ඒගොල්ලෝ ඒක දිනනවා.
3: එයාලත් එතන කියන දෙයක් තමයි අර එයාලා සති ගානක් දවස් ගානක් ඒක හොයලා මේක තමා කරන්න පුළුවන් කියලා කිව්වට අර නියම වර තිබ්බ ඇත්තටම තප්පර ගන්න.
0: ඕ
3: ඒක තමයි මම හිතන්නේ
0: ක්‍රිටිකල් අවස්ථාව. එතකොට අපිට සාමාන්‍යයෙන් තප්පර ගන්නකින් ඔවගේ දෙයක් වුණොත් නිකන් එක පාටේ ඉස්සලා යනවා නේ. ඉතින් ඒ කරපු එයා ඒ ගත්තු ඒ තීරණෙන් හින්දා ඒ මිනිස්සු ගොඩකගේ ජීවිතේ බේරුණා. ඉතින් මේ මට ඉතින් ඒකෙහිඳ මං හිතන්නේ අර මේ කියන්නේ ඉමර්ජෙන්සි ප්‍රිපෙයාඩ්නස් එතකොට ඒක ගැන ෆෝකස් එක ගොඩක් වැඩි වෙලා ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගොඩක් මේ ඉම්ප්‍රූව් වුණා කියලා කියන ඒවියේෂන් සයිඩ් එකේ. ඉතින් ඒ වගේ තමයි මේ කියන්නේ මේ වගේ කියන්නේ 99 බේරීම් ඒ වගේ දේවල් හිඳ මං හිතනවා මේ මිනිස්සු දැන් දේවල් ගැන හිතන විදිය ඊට පස්සේ අලුත් රූල්ස් regulation policies ඒ වගේ දේවල් මං හිතන්නේ අලුත් වෙන්නේ ඒ වගේ දේවල් වෙන්නේ මේ වගේ මේ 99 බේරිච්ච අවස්ථාවින්ද තමයි. ඉතින්
2: ලෝකයේ දැන් වන කොච්චර සේෆ්ටි මේවා ගෙනවත් අපි කියන්නේ අපේ තියෙන රිස්ක් එක බිඳුවට වෙනකම් අඩු වෙන්නේ නැහැ නිසා ඉතින් අපි හැමෝටම ප්‍රාර්ථනා කරමු. කියන්නේ අපේ කියන්නේ අපි අපේ ජීවිතේ අපි හැමදාම කියන්නේ අපි මේ කියන්නේ අපි ගෙදරින් එළියට බැස්සත් ඒක රිස්ක් එකක් නේ. ගෙදරින් එළියට බැස්ස රිස්ක් එක ගේ ඇතුලේ හිටියත් ඉතින් ඒක රිස්ක් එක. ඒ නිසා හැම වෙලාවෙම 99න් බේරෙන්න වාසනාව හැමෝටම ලැබේවා කියලා ඒ වගේ ජීවිතේ කතා එකතු කරගන්නට. ඉතින් 99න් බේරුණාට පස්සේ තමයි කතාව කියන්නේ ඉතුරු වෙන්නේ. ඉතින් මේ කතාව කියන්න විදියකුත් නැහැ නේ. එහෙමනම් අපි අද අපේ වැඩසටහන අපි මෙතකින් හමාර කරමු. අපි මතක් කරනවා අපේ ඉරිදා වැඩසටහන ඉරිදා අරුණැල්ල ඉරිදා උදේ 9:00ට අපේ 4EB ගුවන් විදුලියෙන් ඔබට සවන් දෙන්නට පුළුවන්. අපේ Facebook පිටුව ඔබ ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරලා තියන්න, ඒ සියලුම විස්තර අපේ Facebook පිටුවෙන් ඔබට දැනගන්නට පුළුවන්. එහෙමනම් අද වැඩසටහනින් අපි ඔබෙන් සමුගන්නවා මේ ගීතයත් සමග. ඔබ සමට සුබ රාත්‍රියක්.
0: ආයි පොවන්.

0: ෆලෝ කරලා නැත්තම් ෆලෝ කරලා තියන්න ඒ සියලුම විස්තර අපේ Facebook පිටුවෙන් ඔබට දැනගන්නට පුළුවන්. එහෙමනම් අද වැඩසටහනින් අපි ඔබෙන් සමු ගන්නවා මේ ගීතය සමග ඔබ සමට සුබ රාත්‍රියක්.
1: ආයි පොවන්.